ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරයෙන් ඔබ ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් බත්සමග පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. 5B103.1 FM තරංග මාලාව ඔසේ හා 5B World හරහා අප සමග සම්බන්ධ වී සිටින සියලු දෙනාම ඉතාමත් ළඟතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද ජූනි මාසේ 16 වෙනි අඟහරුවාදා සුපුරුදු පරිදි වැඩසටහනත් සමග ඔබ වෙතින මම ඔබ හිතවත් නයන් පෙරේරා. ඉතින් අදත් වෙනවා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවක් එක්කාසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. හොඳයි. සේනම් රැඳී සිටින්න ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි.

ඇඩිලේඩ් ලක්හඬ ඔබ වෙතගෙන සදහම් සිතුවිල්ල අද දවසේ පවත්වනු ලබන්නේ ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍යපාද පරදුවේ ජිනරතන ස්වාමින් වහන්සේ විසිනි.

පින්වත, අද බොහෝම ලස්සන දවසක්. අද දවසේ ඔබ අවදි වුණේ මොනතරම් බලාපොරොත්තු ඇතිවද? හැම මිනිස්සෙකුගේම ජීවිතවල බලාපොරොත්තු බොහොමයක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි එක ගැන. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න නම් අදිෂ්ඨානය කියන දේ තියෙන්නේ. ඒ අදිෂ්ඨානය අපි විසින්ම ගොඩනගා ගත යුතු දෙයක්, අපේ හිතින් ගොඩනගා ගත යුතු දෙයක්. අපේ මෞදෙමෝපියෝ ආත්මමුත්ත ආදී කොටගත් මිනිස්සයෝ, එහෙම නැත්නම් අපේ වැඩිහිටියෝ අපට අදිෂ්ඨානය කියලා දේ දීලා තිබුණා. ඒ අදිෂ්ඨානය කියලා දේ දුන්නේ උදේ පාන්දර කම්මැලි නැතිව නැගිටින්න. උදේ පාන්දර කහට ටිකක් බීලා වෙලට පැලට කුඹුරට යන්න. එහෙම නැත්නම් රැකියාවට යන්න. උදේ පාන්දර නැගිටලා ගේ දොර අතුපතු ගාගෙන පිරිසිදු කරගෙන ගෙදර වැඩ ටිකක් කරා. ඇඳට වෙලා කම්මැලි වෙලා ගුලි වෙලා ඉන්න අපට අපේ මුතුන් මිත්තෝ කියලා දීලා නැහැ. සමහරක් වෙලාවට උදේ පාන්දර නැගිටලා දැන් මහා පාරේ දුවන පිරිසක් ඉන්නවා ඒ ව්‍යායාමයට කියලා. හැබැයි අපේ මිනිස්සුන්ට මේ දුවන්න ඕනේ උනේ නැහැ. මොකද උදේ පාන්දර නැගිට ගමන් ඉඳලා හැන්දෑවේ නිින්දට යනකම් මිනිස්සුන්ගේ ශාරීරික ව්‍යායාමයක් ගෙදර දොරේ තිබුණා. ඒ ගෙදර දොරේ වැඩ ටික හරියට කරගත්තහම, ඉඩමේ කඩමේ වැඩ ටික හරියට කරගත්තහම, තමන්ගේ ජාතියේ ආගමේ වැඩ ටික හරියට කරගත්තහම අපට අමුතු ව්‍යායාමයක් ඕනෑයි කියලා හිතන්න ඕනේ නැහැ. ඒවා කරන්න පුරුදුණු වෙන එකයි, ඒවා නොකරන එකයි තමයි ප්‍රශ්නේ. එක තැනකට වෙලා වාඩි වෙලා ඉඳගෙන වෙනත් ලෝකයක ජීවත් වෙනවට වඩා අපට කියලා අපේ ලෝකයක් තියෙනවා. මේ උදේ පාන්දර හිතන්න අපට කියලා තියෙන අපේ ලෝකය අපි ගොඩනගා ගන්න. ඒ ලෝකයේ තුල තියෙන ලස්සනම වහල තමයි අපේ සංස්කෘතිය නැමැති වහල. මේ සිංහල සංස්කෘතිය නැමැති වහල ඇතුලේ ඉඳගෙන සිංහල සංස්කෘතික උරුමයන් දැන ඉගෙනගෙන ඊට ආවේනික වෙච්ච චර්යා ධර්මයන්ගෙන් ඔබ ගොඩනගෙනවා නම් ඔබ ඇත්තටම බොහොම ලස්සන වීරියවන්ත අධිෂ්ඨාන සාගත මිනිසෙක් බවට පත් වෙනවා. ලෙඩෙක් හා කම්මැලියෙක් බවට පත් වෙන්නේ නැහැ කියන බව ඔබ හිතට ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.

0: كانت قصيدة الماء.
1: රට තුලේ සබය වර ප්‍රසාද හිමි අධ්‍යාපන වටාවක් ඇති කිරීම සඳහා නිවැරදි දත්ත කළමනාකරණයක් මත පදනම්ව තීන්දුව తీරන ගත යුතු බව අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙනවිය පවසනවා. ඇය මේ බව කියා සිටි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක් වෙමින් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් වග කියන රජයක් ලෙස සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සමානව අත්විඳිය හැකි ක්‍රමයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා නිවැරදි දත්ත ප්‍රතිපත්ති සහ තාක්ෂණික සාධක අධ්‍යාපන ශිවන බබත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා. මේ අතර රටේ අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය මෙලවිය ප්‍රකාශ කළා. ඇය මේ බව සඳහන් කළේ පසුගියදා කුලියාපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
2: අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අපේ මූලික පදනමක් වෙන්නේ හොඳම දේ දරුවන්ට කියන එක. පාසලක් කියන්නේ දේවල් ඉගෙන ගන්න තැනක් විතරක් නෙවෙයි, දැනුම ලැබෙන තැනක් විතරක් නෙවෙයි, දරුවන්ගේ සුරක්ෂිතම ආරක්ෂිතම ආදරය ලැබෙන තැන බවටත් මේ පාසල් දැනටත් එහෙමයි ඉදිරියටත් එහෙම විය යුතුයි. සෙනෙහස ආදරය කියන එක පිරීලා තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ සියලුම ව්‍යාපෘති දැන් ආරම්භ කළා ඉවරයි. වයඹ පළාතේම විශාල මුදලක් මේ අවුරුද්දෙත් වෙන් කළා තියෙනවා අධ්‍යාපනය වෙනුවෙන්.
1: කිසිදු රජයකට අනවශ්‍ය බහුතරයක් ලබා දීම සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි අධික බලයක් ලබා දීම මගින් ඕනෑම ආණ්ඩුවක් ජනතාව අමතක කර කටයුතු කළ හැකි බවයි. පසුගිය දාපර
3: ජනතාව අතරට යන්නට බය වෙලා ඉන්න ජනාධිපතිවරයෙක් ප්‍රමුඛ ආණ්ඩුව බියගුළු නිවට ආණ්ඩුවක්. ඒ බියගුළු භාවයයි නිවට භාවයයි ඉස්මතු වෙන්නේ මේ පළාත් සභා ඡන්දය පවත්වන්නට මැලිකම් දක්වීම තුළ. රෑගේ බියක් තියෙනවා. මහමැතිවරණ පළාත් පාලන මැතිවරණයක් අතර කිටි කාලයක් ඡන්ද 123 කහින් වුණා නම් පළාත් පාලන මැතිවරණය අද දවසත් අතර තවත් දසලක්ෂ ගණනින් ඡන්ද අහිමි වෙලා තියෙනවා මේ වර්තමාන රජයට. ඒ නිසා මේ රජයේ බයයි ඡන්ද තියන්නේ වර්තමාන රජයට. මේ රටේ සමස්ත 120,000 ජනතාවගේ ජන ජීවිත මුණ වුණක් කමක් නැහැ. තමන්ගේ හිතුමතයට ඕනෝන දේවල් කරන්න. ඉතින් ඇත්ත වශයෙන් රටේ ජනතාවත් පාඩමක් ඉගෙන ගන්නට ඕන. ඉදිරියට එන ආණ්ඩුවලටත් මේ රැල්ලට ගිහිල්ලා ඡන්දය ලබා දෙනවා වෙනුව යම් කිසි පාර්ශ්වය ජයග්‍රහණය කරන්නට අවශ්‍ය සාධාරණ බහුතරයක් එක්ක ඒ එවන් අයට වරමක් ලබා දීම ඉතාමත්ම යෝග්‍යයි. එහෙම නැත්නම් සිදුවෙන්නේ අසීමිත බලයක් තුළ බල උන්මාදයෙන් පිස්සු වැටිලා රට අමතක කරලා තමන් ගැන පමණක් හිතලා රට ගැන කිය කිය තීන්දු ගන්න ඉතාමත්ම වැරදි රටාවක් රට තුළ නිර්මාණය වෙනවා.
1: මැද පෙරදිග ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි ජනතාව තවත් මිලියන 1.3කින් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන පවසනවා. එම වැඩසටහන නිකුත් කළ නවතම විශ්ලේෂණයට අනුව ලෝකයටම බලපෑ මෙම අර්බුදයෙන් බලපෑමට ලක් වූ ශ්‍රී ලංකාව අෆ්ගනිස්තානය හා සෝමාලියාව යන රටවල් සම්බන්ධයෙන් සිදු කළ විශ්ලේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ලෝක වෙළඳපොලේ ඉන්ධන බිල ඉහළ යාම ඇතුළු ආර්ථික බලපෑම මත මෙලෙස මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වී ඇති බව අදාළ වාර්තාවේ සඳහන්. එම වාර්තාවට අනුව සෝමාලියාවේ මූලික ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බැහැ ජනතාව තවත් මිලියන 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. අෆ්ගනිස්තානයේ එම තත්ත්වය මිලියන 2.3කින් ඉහළ ගොස් ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ. ලෝක ආහාර වැඩසටහනේ වැඩබලන විධායක අධ්‍යක්ෂ කාල් ස්කව් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතු වෙවි ඇත්තේ එම රටවල බලශක්ති මිල සහ ආහාර මිල අතර සහසම්බන්ධය ඉතා අත්අඩංගු පැවතීමයි. ජූනි මාසයේ අවසන් වන විට ලෝක පුරා මිලියන 45ක ජනතාවක් අලුතින්ම ආහාර අනාරක්ෂිතතාවයට පත්වීමේ අවධානමක් පවතින අතර දැන් තමත් ආධාර කප්පාදුවට මුහුණ දී සිටින ලෝක ආහාර වැඩසටහන මෙම මානුෂීය අර්බුදය වළක්වා ගැනීම සඳහා කඩිනමින් වැදගත් වන ලෙස ලෝක ප්‍රජාවකින් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඩොලර් මිලියන 6,766 සිට 2026 මැයි මාසයේදී ඩොලර් මිලියන 6,873ක් දක්වා 1.6%කින් වර්ධනය වී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දුන් ණය වාරික දෙකට අදාළව ඩොලර් මිලියන 700කට අසන්න මුදලක් ශ්‍රී ලංකාවට ලැබුණද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම පාලනය නොවීම පිළිබඳව දේශපාලන ක්ෂේත්‍රයේ යළි සංවාදයක් මතුව තිබෙනවා. රාජ්‍ය ආර්ථික කළමනාකරණයේ දුර්වලතාව මත එම තත්ත්වයේ උද්ගතව ඇති බවට විපක්ෂය චෝදනා කළද රාජ්‍ය පවසන්නේ ඩොලරයට ඇති අධික ඉල්ලුම මත කෙටි කාලයක් සඳහා යම් පෙරකුමක් ඇතිව ඇති බවයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා හා නියුච්ච මුදල් අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තන මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
4: තත්ත්වය එච්චර හොඳ නැහැනේ. දැන් ඩොලර එක බලන්න කර්බ් මාකට් එක මත බ්ලැක් මාකට් එකේ 345ට වඩා වැඩි. ඒකෙන් පෙන්වන්නේ රජය පිළිබඳ තියෙන විශ්වාසය කෙමෙන් කෙමෙන් බිඳන වැටෙන බව. මොකද විශ්වාසය මතනේ වෙළඳ පොළක් ගොඩනැගෙන්නේ. විශ්වාසය බිඳ වැටෙනවා නම් වෙළඳ පොළ බිඳ වැටෙනවා. කෙටි කාලීනව ඔව් LC අරපුවට දැන් ගෙවන්න වෙනවා. ඒ කිය බැංක වලට LC එනවා. එන සති ඊළඟ සති වෙනකොට තවත් LC යයි. හරි. ඒකට ඒකට මුදල් අත වශයෙන්ම බැංක වල තියෙන්න ඕනේ
5: ඩොලර්.
4: ඊළඟට දැන් මට ආරංචි වෙච්ච විදිහට රෙමිටන්සස් පවා කට්ටිය අල්ලගෙන ඉන්නවා ඒ වන් නැතුව රුපියල තව දුරටත් වැටේ කියලා. දැන් මේ යන විදිහට ටිකක් බරපතලයි වැඩේ.
6: මැද පෙරදිග ඇතිවෙච්ච යුදමේ තත්ත්වයේදී නින්දන මිල ඉහළ යෑම සහ අනිකුත් කාරණා ඩොලරයට ඇතිවෙච්ච ඉල්ලුම වැඩිවීම නිසා ඩොලරය සතියක් වගේ ඇතුළතදී අනවශ්‍ය පරිදි වැඩිවීමක් සිද්ධ වුණා. ඩොලර උත්පාදනය විශාල වශයෙන් අඩපණ වෙලත් නැහැ. අපේ අපනයන ආදායමත් වෙනදට වඩා අපි වැඩි කරගෙන තියෙනවා. සංචාරක කර්මාන්තිනුත් වැඩි කරගෙන තියෙනවා. ඒ වගේම විදේශීය ප්‍රේෂණ නිරන්තරයෙන්ම වැඩිවීමින් පවතිනවා. ආයත් පෞගිය දවස් දෙක ඇතුළතද පුංචි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ තත්ත්වය ක්‍රමිකව සමතේකට පත් වෙනවා. කිසිදු ආකාරයක ආර්ථිකයේ බිඳ වැටීමක්වත් ආනයනයේ සීමා කිරීම හෝ ගැටලුකාරී තත්වයක්වත් නෙමෙයි. ඔබ කිසිදු ආකාරයකට කලබල වෙන්න එපා. වැරදි සහ නොමග යන තොරතුරු මත වැරදි තීන්දුව తీරන ගන්න එපා කියන යෝජනාවම කරනවා.
1: දිප්වා සුලිකුණාට වෙන් විපතටපත් ජනතාවට සාන සැලසීම සඳහා පරිපූර්ණ ඇස්තමේන්තුවක් මගින් වෙන්කල රුපියල් බිලියන 500ක මුදලෙන් රුපියල් බිලියන 200ක් මේ වෙනකොට වියදම් කර අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. එම මුදල් වෙනත් වියදමක් සඳහා යොදවා නොමැති බවත් එමෙන්ම එම මුදල් කිසිදු අනවශ්‍ය වියදමක් සඳහා යොදවා නොමැති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව මෙම වියදම් සිදු කළ ආකාරය සවිස්තරාත්මකව වසර අවසානයේ වන විට පාර්ලිමේන්තුව දැනුවත් කරන බවයි නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ වර්තමාන ජාතික ජනබලවේග රජයේ බලයට පත් වී ගියුණු මාස 18ක කාලය තුල නීතිය බලාත්මක කිරීමේ අනපරත් සම්මත කර ගැනීම වේගයෙන් ඉහළ ගොස් ඇති බවට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පිළේ දත්ත විශ්ලේෂක ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. ඔවුන් පවසන්නේ 2015 යහපාලන රජයේ මුල් මාස 18ක කාලය තුල හා සැසදීමේදී වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවේ මුල් මාස 18 තුල නීති අනපතක් සම්මත කිරීම අතින් සීග්‍රයෙන් ඉදිරියට පැමිණ ඇති බවයි. යහපාලනයේ මුල් මාස 18 තුල නීති 20ක් සම්මත කර තිබෙන අතර වත්මන් පාලනයේ මුල් මාස 18 තුල සම්මත කර ඇති නීති ගණන 32ක්. විශේෂයෙන් යහපාලනයේ සහ වත්මන් ජාතික ජනබලවේග රජය යන පාලනයන් පත්වන්නේම දූෂණ විරෝධී ප්‍රතිපත්තිය මුල් කරගෙන වීමද විශේෂත්වය. ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් විපක්ෂයේ සංධානයක් නිර්මාණය වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විපක්ෂයේ පාර්ශ්වයන් මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයන්ද විවිධ මත පල කරමින් සිටිනවා. මේ පසුගිය දිනවල පැවති ජන හමුවලදී ඒ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂව පළ වූ අදහස්.
7: එතන දේශපාලනලා තියෙන විශාලම ඛේදවාචක සහ විහිළුව තමයි දැන් රනිල් වික්‍රමසිංහටයි සජිත්ටයි නාමල්ටයි එකතු වෙන්න ඕනුත් එහෙම ඕනුනහම පස්සේ එතකොට ඇත්තට මේ තුන් දෙනා එකතු වුනහම මේ පාර්ශ්ව තුන එකතු වුනහම මේ රටේ පාලන ඉතිහාසය. එතකොට මේ කාටවත් මේ කර්ණ වෙච්ච දේවල් සම්බන්ධ තමන් තිබිච්ච විවේචන ඔක්කොම අත්හරින්න. අපි මේක දැක්කා මේ අර 2022 ගෝල්ෆේ සර්කලින් පස්සේ තිබිච්ච තත්ත්වයේ තුලත් අපි දැක්කා. රනිලුයි රාජපක්ෂලේ හරියක් දාගෙන එනවා. ඒතර කවුරුවත් මහ බැංකුව හොරකම් ගැන කතා කරෙත් නෑ. තාජුඩිනින් ගැන කතා කරෙත් නෑ. ලසන්ත වික්‍රමතුංග ගැන කතා කරෙත් නෑ. මේ මුකුත් කතා කරන්නේ. ඒ නිසා මේ ඔක්කොම ගැන නිහඬව හිට නිල විපක්ෂය රංචු ගෙහුණාන් පස්සේ ඒ රංචු ගෙසීමේ වාසිය ආණ්ඩුවට එනවා. මොකද නිල විපක්ෂය රංචු ගෙහුණාම පාස්කු බහරේ කතා කරන්නත් බෑ. මහ බැංකුව වංචාව කතා කරන්නත් බෑ. මුකුත් කතා කරන්න බෑ. ඉතින් එතෙන්ට තමයි දේශපාලන ගමන් කරමින් තියෙන්නේ.
8: ඒකාපති විපක්ෂයට අපි කරන්නේ සිළුම් දෙනා එකහු කරලා මේ ආණ්ඩුවේ මේ අදුරුදර්ශී පාලනය බෞද්ධ ආගමට සංස්කෘතියට අධිකරණයට මේ සියලුම තැන් වලට ගහන එක වළක්වන්න ඒකපති විපක්ෂය අපි කරන්නේ සිළුම් බලයන් එකව කරන්නේ. අපි ඊළඟ මැතිවරණවලදී බෙදිලා ඉල්ලන්නේ අපි ඔක්කොම එකව කරන ඒ පොදු පාලනයට මේ ඒකපති විපක්ෂය.
9: පුළුවන් නම් ඕගොල්ලෝ හිස රනිල්ගේ ගන්න, කඳ සජිත්ගේ ගන්න, S2 හැම වෙලේම පිය වෙලා ඉන්න නිමල් සිරිපාලගේ ගන්න, කට වාචාල කුණුහරප කියන තිස්ස කුට්ටි ආරච්චිගේ ගන්න ඔක්කොම අරන් ආවත් මේ ආණ්ඩුව මේ රටේ ජනතාව රකින්නවා සහතිකයි. මේ ආණ්ඩුව ගෙදර යවන්නේ ජනතාව.
1: 2019 වසරේ සිදු පාස්කුවේදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් දැන්ට ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් කොළඹ කුටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළා. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්වාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේට අදාළව නඩුව අධිකරණයේ හමුවේ කැඳු උපස්ථායකයේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර රඳවු නියෝග මත රටපාසෙත්ල රාජ්‍ය රාජ්‍ය බුද්ධ සේවයේ හිටකොටන හනිය මෙචු ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඔහුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෙත ඇතුළත් කර ඇති බවයි රෝහල ආරක්ෂි මාර්ග සඳහන් කළේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මහතා මේ දක්වා පසු වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවූ ප්‍රහාරය වන අතර එහිදී තමාට වද හිංසා සිදු කරන බව පවසමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර තිබුණා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියලී සිටින වෘත්තිකයන් සඳහා ඉහළ ප්‍රමිතියෙන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාව වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයේ පිහිටවීමට අදාළ පනත් කෙටුම් පත රාජ්‍ය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. පසුගියදා නිල ගැසට් පත්‍රය මගින් නිකුත් කර ඇති මෙම පනත් කෙටුම් පතට අනුව යෝජිත නීති සම්පාදනය මගින් අදාළ ආයතනය සංස්ථාපිත මණ්ඩලයක් ලෙස ස්ථාපිත කිරීමට නියමිත අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සමාජිකත්වය නියාමනය කිරීම, පුහුණු වැඩසටහන් පැවැත්වීම, විභාග පැවැත්වීම සහ වෘත්තීය ප්‍රමිතීන් ඉහළ දැන්වීම සඳහා වන පූර්ණ බලතල මෙම ආයතනය සතුවන බව එහි දැක්වෙනවා. මෙම පනත් කෙටුම් පතට අදාළව යෝජිත ආයතනයේ ප්‍රධානතම අරමුණු ලෙස සුදුසුකම් ලත් මාධ්‍ය වෘත්තිකයන් ආයතන වෙත බඳවා ගැනීම, ඔවුන්ගේ කුසලතා සහ පුහුණු වීම තවදුරටත් වර්ධනය කිරීම, මාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම, විශේෂ ආචාර ධර්ම පද්ධතියක් මගින් වෘත්තීය විනය පවත්වා ගැනීම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ආයතන සමග සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම ඇතුළත් වනවා.
5: ඉතින් මේ කරුණු තමයි ගිවනු සතිය අදාළව ඔබට වාර්තා කරන්න දෙමින්නේ. ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතිය තමුණ බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.

0: අදත් වෙන්ද වගේම අපගේ සිතරැඳි ගීතයේ මතකයන් අවදි කරමින් අද දවසේ තෝරාගත් ගීතය මේ ආකාරයෙන් ඔබ සමග බෙදා හදා ගැනීමටයි අප හිතවත් විජිත් කුමාර සෙනත් මහතාගේ සූදානම.
1: නයන් 70 දශකයේ ඉතා ජනප්‍රිය පැවති ගීතයක් අද තෝරා ගැනීම. ගීත රචනය දයාද අල්විස්, සංගීතය සහ ගායනය සංගීත නිපුන් සනත් නන්දසිරි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නුදුටු මානය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින ඇඩිලෙඩ් ලක්කඳ ගුවන් විදුලි වැසටනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු සාකච්ඡා කිරීමටයි. ආයුබෝවන් දුමින්ද.
4: ආයුබෝවන් නයන්.
3: දුමින්ද, මේ දවස්වල අපිට මේ අධිකරණය හා සම්බන්ධව බොහෝ කරුණු නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. දැනගන්න කැමති මොනවද මේ වෙනමිට මේ ලංකාවේ මේ අධිකරණය හා සම්බන්ධව තියෙන තොරතුරු කියලා?
4: ඇතනම නයින්, විශේෂයෙන්ම මේ සතියම ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන මාතෘකාවක් බවට මාධ්‍ය තුලත් සමාජ මාධ්‍ය තුලත් පත් වෙලා තිබුණේ දැනට ත්‍රස්තවාදී වැළැක්වීම පනතයක් යටතේ CID රැඳවුම් භාරයේ සිටින හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මහතාට අදාළ කුටියේ ඉන්නකොට වදබන්ධන දෙන කාරණයක්, ඒ වගේම ආහාර පාන නිසි ලෙස ලබා දෙන්නේ නැහැ කියන කාරණයක්, විශේෂයෙන්ම ඔහුගේ පුතා ඔහුව නිදිත් බලලා ආපු වෙලාවේ කිව්වේ මගේ තාත්තට බල්ලෙකුට වගේ තමයි සලකන්නේ කියලා. මොකද අවුරුදු 38ක් යුද්ධ කළා බුද්ධංශේම ඉඳලා, ඒ වගේ රණවිරුවෙකුට මෙහෙම කරන එක කොච්චර සාධාරණයිද කියන කාරණාව තමයි ඔවුන්ගේ පවුලේ අය ප්‍රධාන වශයෙන් සලකන්නේ. ඒ අනුව විශේෂයෙන්ම මේ සුරේෂ් සලේ මහත්මයා එකම ඔහු කියන්නේ ආහාර නොගෙන වර්ජනය කිරීමේ උපවාසයක් ආරම්භ කරා. විශේෂයෙන්ම ඔහු මාරාන්තික උපවාසයක් විදිහට ආරම්භ කරා. මොකද මේ තත්ත්වය ඔහුට විවසා දරා ගන්න බැහැ කියන කාරණාව මත ඒ එක්කම දවස් කී දෙකකට විතර පස්සේ මේ සමගම සුරේෂ් කලේගේ උපවාසයට සමගාමීව විපක්ෂයේ පිරිස් විසින් ප්‍රධාන වශයෙන්ම විමල් වීරවංශ, උදේගම්මන්පිට සහ ඒ කඳවුරේ කණ්ඩායම් කොටුව දුම්රිය ස්ථානයේදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ඉදිරිපත් කළා සුරේෂ් කලේගේ උපවාසයට සමගාමීව. කොහොම වුණත් දින දෙක තුනකට පස්සේ මේ සුරේෂ් සලේ මහත්මයාගේ තත්ත්වය තරම් හොඳ තත්ත්වයකට ලක් නොවුණු නිසා ඔහුව ජාතික රෝහලට මාරු කිරීමට කටයුතු යොදලා තිබුණා. ඒ සමගම මේ උපවාසයත් සත්‍යග්‍රහයත් තාවකාලිකව අවසන් කරලා තියෙනවා. ඉතින් මේ වන විට විශේෂ ආරක්ෂාවක් නැද්දේ වෛද්‍ය ප්‍රතිකාර ලැබෙන බව තමයි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම ඔහු උපවාසය අත්හැරලා අත්හැරියයි කියන පණිවිඩය තවමත් නැහැ. ඔහු ආහාර වර්ජනය කිරීමේ මේ වර්ජනය කිරීමේ උපවාසය තියෙනවා. මොකද විශේෂයෙන්ම ඔහුගේ ප්‍රධාන ඉල්ලීම වෙලා තියෙන්නේ CID එකේ අධ්‍යක්ෂක ශාන් අබේසේකර මහත්මයාව මේ පරීක්ෂණ වලින් ඉවත් කරන්න කියලා, සහ ඔහුට මිනිස්සෙකුට වගේ සලකන්න, එහෙම නැත්නම් සුදුසු පරිසරයකට සලක් මේ ස්ථානයක ඔහුව රඳවන්න කියන කාරණාව තමයි ඔහුගේ ප්‍රධාන ඉල්ලීම බවට පත් වෙලා තිබෙන්නේ. මේ වන විට සුරේෂ් සලේ මහත්මයාගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය විශේෂයෙන්ම ජනාධිපතිවරයාටත් මේ සම්බන්ධයෙන් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමකුත් ජනාධිපතිවරයාට දැනුම් දීලා තියෙනවා. මේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානිය කියන්නේ සාමාන්‍ය ඔහු වරදක් කළ බවට තවමත් ඔප්පු වෙලා නැහැ. හැබැයි අමානුෂික වදබන්ධන මේ වගේ පුද්ගලයින්ට ලබා දීම කනගාටුදායකයි කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් අධිකරණය විසින් මේ සුරේෂ් සලේ මහත්මයාගේ වෛද්‍ය තත්ත්වය පරීක්ෂා කර බැලීමට පංච පුද්ගල මණ්ඩලයක් මේ වන විට පත් කළා තිබෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වාර්තාව ඉදිරියේදී ලක්වීමට නියමිතයි. ඒ වගේම විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් බොහෝ විපක්ෂයේ මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුවේ සභා මේක කතා වෙන්නේ. විශේෂයෙන්ම මේ පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් එක පැත්තකින් බුද්ධි තොරතුරු ඇවිල්ලා ඒක ඒවා නොසලකා හරිපු අවස්ථාවේ, කියන්නේ දැනට ආරක්ෂිත මේ ලේකම් මේ විශේෂම පොලිස් බාර ලේකම්වරයා ඉන්නේ රවි සෙනවිරත්න මහත්මයා. ඔහු එවකට ඒ CID බාරව හිටපු ප්‍රධානියා, දෙවනියා තමයි එවකට හිටපු ශානි අබේසේකර. ඉතින් මේ තොරතුරු ඇවිල්ලා තිබෙද්දී කිසිදු ආකාරයකදී මේ මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකළාය කියන චෝදනාව තිබෙන අය මේ පරීක්ෂණ කිරීම කොතරම් දුරට සාධාරණයිද කියන එක තමයි විපක්ෂයේ මේ පැත්තෙන් චෝදනා එල්ල කරන්නේ. ඒ වගේම තවත් චෝදනාවක් තමයි ආණ්ඩුව පැත්තට තිබෙන ජනතා විමුක්ති ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයෙක් වන ඉබ්‍රහීම් නානාගේ පුතු තමයි, පුතු දෙන්න තමයි මරාගෙන මැරුණේ. ඒ වගේම ලේලියක් මැරුණා, ඒ වගේම තව දරුවෝ දෙන්නෙක් මැරුණා. ඒ වගේම ඔහුට අයත් තමකම් මාලේ තමයි බෝම්බ හැදුවයි කියලා වාර්තා වෙලා තිබෙන. ඉතින් මෙවැනි චෝදනා තියෙද්දි ඔවුන් දැනට නිදහසේ ඉන්නවා. හැබැයි රාජ්‍ය බුද්ධියේ ප්‍රධානියා මේ මෙවැනි ආකාරයට කුරුළු වදබන්ධනයට ලක් කිරීම අසාධාරණයි කියන කාරණාව තමයි විශේෂයෙන්ම විපක්ෂයේ පැත්තෙන් මතු කරන්නේ ඔවුන් කිසි දෙයක මේ සම්බන්ධයෙන් ප්‍රහාරයට සම්බන්ධයෙන් පරීක්ෂණ නවත්තන්න කියලා ඉල්ලලා නැහැ. ඒ වගේම සුරේස්සලේ මහත්මයාත් මේ පරීක්ෂණ නවත්තන්න කියලා ඉල්ලලා නැහැ. ඔවුන් කියන්නේ විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කරන පරීක්ෂණ විද්‍යාත්මකව සහ විධිමත්ව කරන්න කියන කාරණාව මොහොව එහෙම නැත්නම් ආරක්ෂිත බන්ධනාගාර ගත කරලා හරි මොකද ජනාධිපතිවරයා PTI පනත යටතේ තමයි DO ගහලා තියෙන්නේ. දැනට මාස 3ක උතර කාලයක් එක දිගට මේ රැඳුම් බාරේ සිටිනවා. ඉතින් මේක තමයි ඒ පැත්තෙන් අලුත්ම තත්ත්වය වෙලා තියෙන්නේ. ඒ වගේම නයන් විශේෂයෙන්ම පාස්තු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් නඩු කීපයක් තිබෙනවා. මේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයා මීට කලින් වරදකරුවෙක් වෙලා වන්දිග්ගිය දින්න යවන්න සිද්ධ වුණා. ඒ වගේම තවත් නඩුවක් තියෙනවා පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්මයාට එරෙහිව තිබෙන එක නඩුවක නඩුවේ තීන්දුව ලබන මාසයේ 31 වෙනිදා ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම තවත් අධිකරණයේ විශේෂ කාරණාවක් තියෙනවා. ව්‍යාජ උපැන්න සහතික මගින් අවිධිමත් ලෙස රාජතාන්ත්‍රික විදේශ ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට විශේෂයෙන්ම හිටපු වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වෙච්ච හිටපු ඇමති විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෆී වීරවංශ මහත්මියට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විසින් එම දඬුවම ස්ථිර කිරීමක් සිදු කරනු ලැබුවා. මීට පෙර මේ වසර දෙකක සිර දඬුවම ලබා දීම සිද්ධ කිරීම සිදු කරනු ලැබුවේ කොළඹ ප්‍රධාන මහත්තයා පොරයා දුන්න නඩු තීන්දුවකට අනුව තමයි. ඒකට අභියාචනා කළාට පස්සේ තමයි මේ මහාධිකරණය විසින් එම දඬුවම ස්ථිර බවට පත් කළා තිබෙන්නේ. ඒ වගේම පුටු බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු දකුණු පළාත් මහා අමාත්‍ය ශාන් විජේලාල් මහත්මයා අල්ලත් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. ඊට පස්සේ ඔහු මේ වන විට අපමත නිදහස් වෙලා තිබෙනවා. අවසාන වශයෙන් මේ අධිකරණ කාරණා ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨ අධිකරණය හා අභියාචන අධිකරණයේ විනිසුරුවන් 8ක් හිස්ව ඇති බව සඳහන් වෙනවා. වහාම ඒ අයට සුදුසු අය පත් කරන්න කියලා විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයාට දන්වනු ලැබුවා.
3: දුවින්දේ, වගේම මේ අපේ ශ්‍රී ලංකන් එයාලයින්ස් ගුවන් යානයකට යම් අනතුරක් සිදුන බවත් දකින්න තිබුණා. මොනවද ඒ තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන් කටුනායක සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බලා මේ 12 වෙනිදා තමයි අලුයම ප්‍රියාසර කර ශ්‍රී ලංකන් ගුවන් යානයකට අකුණු පහරක් වැදීමක් සිදු වෙලා තිබුණා. විනාඩි 40ක පමණ ගුවන් කාලයකින් පසුව යලිත් කටුනායක වෙත එම ගුවන් යානය ගොඩබැස්වීමට නියම වන කටයුතු කළා තිබුණා. ඊට පස්සේ නැවතත් වෙනත් ගුවන් යානයකින් 12 වෙනිදා දවල් මේ මගින් 217ක් සහ කාර්ය මණ්ඩලයේ 16ක් වූ කණ්ඩායම සිඩ්නි බලා පිටත් වීමට කටයුතු කරන ලැබුවා. මේ වන විට ඒ අකුණු වැඩිච්ච ගුවන් යානය පිරිසකර කිරීමේ කටයුතු සිද්ධ වෙනවා.
3: දුමින්දේ, වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: ප්‍රධාන කාරණා දෙකක් සඳහන් කර තැහැකි නයන්. විශේෂයෙන්ම මේ ගෝලීය උෂ්ණත්වයේ ඉහළ නැංවීමත් හේතුවෙන් මේ එල් නිනෝ ස්වභාවික කාලගුණික රටාව දැන් නිල වශයෙන් ආරම්භ වෙලා තිබෙන බවට ඇමරිකාව නිල වශයෙන් දැනුම් දීලා තිබෙනවා. ඉතින් මේ අනුව ඉන්දියාව, ලංකාව, ඔස්ට්‍රේලියාව වගේ රටවල් කිහිපයකටම මේක දැඩි ලෙස බලපානවා කියන කාරණාව තමයි පුරෝකථනය කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී ලංකාවේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා පළමනාකරණ මධ්‍යස්ථානයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු මේ සම්බන්ධයෙන් කුෂ්කර්ම දෙපාර්තමේන්තුව මේ සියලු කණ්ඩායම් එකතු වෙලා මේ තත්ත්වයට කොහොමද මුහුණ දෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාවට කීපයක් මේ වන විට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ කන්න දෙකකට අවශ්‍ය ජලය රැස් කර තබා ගැනීම, එවැගේම භවභෝග සම්බන්ධයෙන් ඒවා රැක ගැනීම, නියඟට ඔරොත්තු දෙන භෝග වැඩියෙන් හිටවීම සහ ඒ වගේම ප්‍රධාන වශයෙන්ම පානීය ජලය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් වූ කාරණා තමයි මේ වන විට අවධානය යොමු කරලා තියෙන්නේ. මොකද විශේෂයෙන්ම දිට්වා කුණාටුව සම්බන්ධයෙන් පුරෝකථනය පිළිබඳව හරියට අවධානයෙන් නොහිටපු නිසා විශාල හානියක් සිදු වෙච්ච බවට චෝදනා වෙලා තිබෙනවා. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පැත්තෙන් කියන්නේ ලබන පෙබරවාරි වෙනකන් මේක තත්ත්වය අඩු වැඩි වශයෙන් සිද්ධ වෙයි කියන කාරණාව තමයි. ඉතින් මේක ඉතාම දරුණු තත්ත්වයක් මතුවෙනවා කියන කාරණාව තමයි තියෙන. ඉතින් ජනතාවත් මේ වන විට දැනුවත්භාවයකින් සිටිනවා. අවසාන වශයෙන් නයින්, ලංකාවේ මේ ඩෙංගු මේ අධික වැසිකත්වය නිසා විශේෂයෙන්ම ඩෙංගු රෝගය ඉතා විශාල ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බව තමයි සඳහන් වෙන්නේ. මේ මේවන විට 40,000කට ආසන්න ඩෙංගු රෝගීන් වාර්තා වෙලා තියෙනවා රට තුළ. ඒ වගේම අවසනාවන්ත ලෙස පුජ්‍යලීන් 23 දෙනෙක් මේ දවස වෙන විට මරණයට පත් වෙලා තියෙනවා.
3: දුමින්ද සමගියන්න මත්තෙන් කරුණක් අහන්න කියලා හිතුණා, මේ කොහොමද මේ දවස්වල ලංකාවේ ඉන්ධන මිල තත්ත්වය?
4: ඔව් නයින් ඉන්ධන මිල තත්ත්වය ගත්තොත් එහෙම පැවති ඉන්ධන මිලම තමයි තිබෙන්නේ. හැබැයි මේ ජූලි මාසයේදී ඉන්ධන මිල අර රජයෙන් දෙන ඩීසල් වලට රුපියල් 100ක කෝටි එකක්, ඒ වගේම පෙට්‍රල් අනිත් ඉන්ධන වලට රුපියල් 20ක කෝටි එකක් ඒක ලබා දීමට නොදීමට තමයි දැනට සාකච්ඡා වෙමින් තියෙන්නේ. එහෙම වුණොත් ජූලි මාසේ ඉන්ධන මිල තවදුරටත් වැඩි වෙයි කියන කාරණාවක් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ වන විට මැද පෙරදිග යුද්ධය යම් ආකාරයකට සමතයකටපත් වෙමින් පවතින නිසා කඩිනමින් ඉන්ධන නැව් ගෙන්වා ගැනීමට හැකි වුණොත් යම් ආකාරයකින් ඉන්ධන මිල පාලනය කර ගැනීමට හැකි වෙයි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ රජය පැත්තෙන් මේ වන විට තිබෙන සූදානම කුමක්ද කියන කාරණාව. කොහොම වුණත් තවමත් QR ක්‍රමය ඉතා දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින පැවතීමට රජය විසින් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද ඉන්ධන ශල් හිමියන්ට අනිවාර්යයෙන්ම QR කෝඩ් එකට අනුව කටයුතු නොකළොත් ඉන්ධන ලබා දෙන්නේ නැහැ කියන කාරණාවත් ඔවුන්ගේ බලපත්‍ර හොසි ගන්නවා කියන කාරණාවත් රජය මේ වුණිට දන්වලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් අධික වාහන තදබද සහ තවමත් ඒ වාහන සෑහෙන දුරකට ඉතින් පාරේ වාහන ඕන තරම් තිබෙනවායි කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් ඉදිරියේදී තමයි තව සති දෙකකින් විතර තමයි මේ සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් එන්නේ. මොකද ඊළඟ තෙල් වල මිල වැඩිවීම සිදු වෙන්නට නිමිතව තිබෙන්නේ ජූලි මාසෙ පළවෙනිද නිසා.
3: දුමින්ද තවසම සම්බන්ධ ලංකාව එතරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොම නිසුන්තිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හම්බෙමු. ආයිබෝවන්.
4: ආයිබෝවන්.

0: ගන්න හොඳට වැඩේ. මගේ නම පොකට් සමන්. මම දැන් හොඳ ගොවියෙක්. පොලිසිය මාව යහමගට දාපු නිසා මම දැන් රටට වැඩදායි පුද්ගලෙක්.
1: මල්ලි, පොඩුවට ටිකට් එකක් දෙන්නකෝ.
2: සල්ලි පාරාලාමි.
1: පාරාලාමි කියලා වාඩි වෙන්නකෝ. නෑ නෑ මල්ලි, මේක තියාගන්න. ඔයගොල්ලෝ බොහොම දුක් මහන්සියෙන් හම්බ කරන්නේ.
2: කීවට අහනවය.

0: මේ වගේ පොලිසියක් මේ ආත්මේ නී විතරක් නෙමෙයි හැම ආත්මයකින්ම අපිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
1: ඉතින් පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබ සමග ගත කරලා ඔබෙන් සමුගෙනනට කාලයක් කෙමින් ළඟා වෙමින් තිබෙන්නේ. ඉතින් සමුගෙනනට මත්තෙන් ප්‍රජා නිවේදනයක් ඔබ සමග බෙදා ගැනීමට තිබෙනවා. ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් පවත්ව ලබන ශ්‍රී ලංකා කරිනයිට් 2026 ජූලි මාසේ 11 වෙනිදා සවස 6 සිට ඇංගකෝ හෝල් 376 සෝල්ස්බරි හයිවේ පෙරාෆිල් ගාඩන්ස් වල පැවැත්වෙන බව අපිට සඳහන් කළ තිබෙනවා. මේ පිළිබඳව වැඩි විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් අමතන්න 0.420 637 939 එහෙම නැත්නම් ප්‍රදීප් 0.452 132 515. ඉතින් විශේෂයෙන්ම මේ මාසය මෙන්ස් හෙල්ත් එහෙම නැත්නම් පිරිමි සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු වෙන මාසයක්. ඉතින් අපි මේ හා සම්බන්ධව විශේෂයෙන්ම මේ පිරිමින්ගේ සෞඛ්‍ය වර්ධනය කර ගැනීම සඳහා අපිට ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔබ වෙත ලබා දිය හැකි තොරතුරු ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරි සතිය දෙක ඇතුළත අපි අපේ මේ ඇඩිලේඩ් පුරවරේ අපි ශ්‍රී ලාංකික වෛද්‍ය හිතවතුන් සමග ඒ තොරතුරු බෙදා හදා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳයි, අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමග නැනටයි මේ කාලය පැමිණ තිබෙන්නේ. අද ඔබෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්තු ලැබුවේ ඇල්ගිරියේ කහවිල්ගොඩ පුරාණ විහාරාධිපති පූජ්‍යපාද පරදුවේ ජිනරතන ස්වාමීන් වහන්සේ විතින්. උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාව පුද කරන්නට කැමැතියි. ඒ වගේම පුවත් පසු විපරම ගෙනාව නිරෝධ කාර්යවසම් සිතරඳි ගීතේ නොබ පිනව අප හිතවත් විජිත් කුමාරසේනත් මහතා නොදුරුමානේ විශේෂාංගය හරහා දුරකතරයෙන් අප සමග සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජීව බාලසූරිය මහතා. ඉතින් ලබන සතියේ තවත් මෙවැනිම රසවත් වැඩසටහනක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා සිළු දිනාටම සුවදායක රාත්‍රියකට ආසිරි. ආයුබෝවන්.